කරන්නේ අපි කරන විදිහට සාංගික දාන කරන්නේ නැ අපි කරන තාලයේ වත් පිළිවෙත් නැ හැබැයි ත්‍රිපිටකය හදාරනව භාවනා කෙසේ වෙතත් මෙඩිටේෂන් කරනවා එතකොට ඒ අය ශාස්ත්‍රීය හැදෑරීමක් දාර්ශනික ප්‍රපංච හැදෑරීමක් දාර්ශනිකව බුදු සමයෙහි එන දේශනා හැදෑරීමක් කරනවා. දැන් අපි ලංකාවේ හාමුදුරුවරු සහ ලංකාවේ ගිහියෝ එකතු වෙලා මේ අපි පවත්වාගෙන යන බුද්ධාගම සංස්කෘතික බුද්ධාගමක්. ඒකට හේතුවක් තියෙනවා. අපේ මොනම උත්සවයක් තිබුණත් ඒකේ ඇජෙන්ඩායකේ ෆස්ට් අයිටම් එක, ඒ කියන්නේ න්‍යායපත්‍රයේ පළවෙනි අංගය පන්සිල් සමාදන් කිරීම. ඒ ඇජෙන්ඩායකේ කිසිත් තැනක පන්සිල් රැකීම නෑ, පන්සිල් සමාදන් කරවීම තියෙනවා. එතකොට අපි පන්සිල් ගැන දැනගත්තත් එකයි නොගත්තත් එකයි, අපිට ඒක රැක්කත් එකයි නොරැක්කත් එකයි, හැබැයි පන්සිල් ගත්තෙ නැත්තම් බලාගෙනයි. එහෙම එකක් අපි ගාව තියෙනවා. මම කියන්නේ මේ නින්දා කිරීමට අපහාස කිරීමට නෙමෙයි, අපේ සංස්කෘතික බුද්ධාගමක් තියෙනවා. ඒ බුද්ධාගම අපිට එහෙම එන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ලෝකයේ කොයි තරම් රටවල් තිබුණා වුණත් බුද්ධාගම දිවිහිමියෙන් රකින්ඩ ඉන්නේ අපි විතරයි. මේ රට තියෙන්නෙම බුද්ධාගම රකින්ඩ විතරමයි. වෙන මොනවත් කරන්න මේ ලංකාව තියෙන්නේ බුද්ධාගම රකින්ඩ විතරයි. ඇයි මං එහෙම කියන්නේ? ලෝකෙ කොයි රටද බුද්ධාගම රකින්නේ? තායිලන්තේ බුද්ධාගම තියෙන බව ඇත්තයි. දැන් මේ වෙනකොට රටේ නායකත්වය මුස්ලිම්. ඒගොල්ල බුද්ධාගම පවත්වාගෙන යනවා, පන්සල් හදනවා, විවිධ දේවල් කරනවා. හැබැයි බුද්ධාගම රකින්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නියමයක් නැහැ. කල්මිකියාවේ තියෙන තේරවාද බුද්ධාගම නෙමෙයි, ඒක බුරුම බුද්ධාගමක් තියෙන්නේ. ඒක නිසා ඒක රැක්කට අපිට ඇති වැඩක් නැහැ. අපි විතරයි තේරවාදී බුද්ධාගම රකින්න ඉන්න එකම රට. අනිත් හැමතැනකම ත්‍රිපිටක හා පාලි අධ්‍යයනය තියෙනවා, බුද්ධාගම නැහැ. දැන් මේ වර්ග කිලෝමීටර් 65,632 බිම පමණක් බුද්ධාගම රටකින්ද කැප වෙලා තියෙනවා. ඒකෙන්නොත් අපේ හාමුදුරුවනේ මේ රටේ ඉන්න සියලු දෙනාම බුද්ධාගම රකින්ද කැප වෙලා නැහැ. මේ රටේ ඉන්න අය අතරින් සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් සියලු ජන වර්ග ගත්තහම ඉතා කුඩා පිරිසක් දෙමළ ජනතාව අතරින් බුද්ධාගම වෙලා ඇති. හැබැයි බුද්ධාගම රකින ජන වර්ගය හැටියට ඉන්නේ සිංහලයෝ. ඒතර මේ වර්ග කිලෝමීටර් 65,632 වූ බිමේ සියලුම දෙනා බුද්ධාගම රකින්නේ නැහැ. ලෝකයේ කිසි රටක් බුද්ධාගම රකින්නේ නැහැ. රකින්නේ අපි විතරයි. අපෙන්නුත් බුද්ධාගම රකින්නේ සිංහලයෝ විතරයි. සිංහලයන්ගෙන්නුත් බුද්ධාගම රකින්නේ බෞද්ධයෝ විතරයි. බෞද්ධයන්ගෙන්නුත් බුද්ධාගම රකින්නේ ටිකක් විතරයි. ඉතින් එහෙම වෙච්චහම මේ මුළු ලෝකේ බුද්ධාගම රකින්ද අප හැර වෙන කවුද ඉන්නේ? බුද්ධාගම කියන එක රකින්නේ ඇත්ත වශයෙන්ම අපිට ඕන හින්දා නෙමෙයි, ඒක ලෝකෙට ඕන හින්දා. ලෝකේ ආගම් ගණනාවක් තියෙනවා. ඒ

හැම ආගමකම පාහෙත් තමාගේ ආගමිකයාට විමුක්තිය සාධනය කිරීම උදෙසා තමයි ඒ ආගම් තියෙන්නේ. බුද්ධ ආගම විතරයි තමාට කියලා වෙනමම ප්‍රජාවක් විතරක් ගොඩනගාගෙන එකී ප්‍රජාවට ධනය සහ බලය ලැබිය යුතු යයි කියා නිර්දේශ නොකරන්නේ. නිකම් මෙහෙම හිතමුකෝ, කිසි අම්ම තැනක බුද්ධාගමේ කවදහරි දවසක කියලා තියෙනවද සියලු ලාංකිකයෝ නිදුක් වෙත්වා කියලා? කියලා නෑ. කිසි දවසක මේ බුද්ධාගමේ පතලා තියෙනවද සියලු සිංහලයෝ නිරෝගී වෙත්වා කියලා? කිසි දවසක අපි ප්‍රාර්ථනා කරලා තියෙනවද සියලු බෞද්ධයෝ සුවපත් වෙත්වා කියලා? කිසි දවසක අපි ප්‍රාර්ථනා කරලා තියෙනවද අඩුම ගානේ සියලු මිනිස්සු සුවපත් වෙත්වා කියලා? එහෙම නැහැ. මේ බුද්ධාගමේ කිසි තැනක සිංහලයන්ට පමණක්, බෞද්ධයන්ට පමණක්, ලාංකේයයන්ට පමණක් නොවේයි, කිසිදු තැනක මිනිසුන්ට පමණක් වත් යහපත වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා නැහැ. සබ්බ ලෝක හිතානුකම්පී, එකම ලෝකයේ තියෙන ආගම බුද්ධාගමයි. ලෝකයේ පරම ඇත්ත විග්‍රහ කරන ආගම බුද්ධාගමයි. දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම අපි හිතමුකෝ, මෙහෙම අපි දේශනා කරන බුදුහාමුදුරුවන්ගේ දේශනාවල ඉතා කුඩාම කොටසක් ගත්තත් සන්තුට්ටි පරමං ධනං, සතුට පරම ධනය වේ. මං කියන්නේ ඒක බෞද්ධයන්ට අදාළ කොටසක්ද? ඒක සිංහලයන්ට පමණක් අදාළ කොටසක්ද? ආරෝග්‍ය පරමාලාභා, ඒක මේ ලාංකිකයන්ට අදාළ කාරණාවක්ද? එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන අපි ඒත් එක්කම කියනවනේ තණ්හාය ජායති සෝකෝ කියලා. එතකොට තණ්හාය ජායති සෝකෝ කියලා කියන්නේ මේ ලංකාවේ අපිට අදාළ කාරණාවක්ද? මං කියන්නේ හාමුදුරුවරුන්ට අදාළ කාරණාවක්ද? එහෙම නෑ. මේකේ කියන කාරණා ඔක්කොම මේ ලෝකයේ පරම සත්‍යය. ඒක නිසා මේ බුදුහාමුදුරුව බුද්ධාගමේ එන අපි අද පවත්වාගෙන එනු ලබන සම්ප්‍රදාය හදාපු එක්කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ මේ සංස්ථාව ආරක්ෂා කර ගැනීම උදෙසා අප විසින් තමයි මේ ක්‍රමෝපායන් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ හින්දා ලෝකයේ බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ ඒක මුළු ලෝකෙට සම්පතක් නිසා. ඒ වගේම මේ බුද්ධාගම ආරක්ෂා කළ යුත්තේ එය බෞද්ධයන්ට පමණක් නොවන නිසා. බෞද්ධයන්ට එරෙහිව කටයුතු කරන්න උන්ටත් යහපතම පල කරන නිසා. ඊළඟ කාරණාව තමයි අපේ හාමුදුරුවනේ භවතුනි පින්වතුනි, ඔය කියාපු රටවල් එකක්වත් බුද්ධාගම රකින්ද නෛතිකව එකඟ වෙලා නැති තත්ත්වයක් තුල අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණා තියනවා. දැනට ශ්‍රී ලංකා ජනරජය, ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රධාන ආගම බුද්ධාගම වේ කියලා. දැන් ඒක වෙනස් කරන්න හදනවා මේ අගලවත්ත ප්‍රදේශවාසී පින්වතුන් විසින් තෝරාපත් කරන යවන ලද නව ආණ්ඩුවේ පින්වත් පිරිස විසින්. ඒකට මේ පැත්තේ මිනිස්සු වාග්යන්ඩ ඕන. එතකොට කොහොමද වෙනස් කරන්නේ? ඔන්න බලන්න, ඉතාම සට කපට විදිහට ලෝකයෙන් බුද්ධාගම තුරන් කරන්ඩ මේ ඔබගේ ඡන්දයෙන් තේරී පත්වේ ගිය අය කටයුතු කරන විදිහ හොඳට අහගන්න. දැන් ඒක වෙනස් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධාගම වේ කියලා.
දැන් මොකද්ද තිබුණේ ඉතින් දැන් තිබුණෙත් එහෙමනේ වගේ තමයි පේන්නේ සහ කියන්නෙත් එහෙමයි තිබුණේ කොහමද ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රධාන ආගම බුද්ධාගම වේ දැන් කොහමද හදන්නේ ඒක ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධාගම වේ දැන් එතකොට ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් කියන්න පුළුවන් අපේ නායක ස්වාමින් වහන්සේ කෙනෙකුටත් නිකන් හිතෙන්න පුළුවන් ඉතින් මේ යකෝ ඒකම නේන්නම් මේ තියෙන්නේ මොකටද මේකට විරුද්ධ වෙන්නේ කියලා සමහර වෙලාවට මාත් එක්ක අමනාප වෙන්න එපා මහා නායක ස්වාමින් වහන්සේ නමක් උනත් තර්ක කරන්න බැරි නෑ අපිත් එක්ක ධම්මරතන වල පිසු කියලා එහෙම කියන්න බැරි නෑ හැබැයි ඇත්ත වශයෙන්ම මොකද්ද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රධානාගම බුද්ධාගම වේ බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමට බැඳී සිටි ශ්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට වෙනස් කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රධානාගම බුද්ධාගම වේ මොකද අයින් කරලා තියෙන්නේ ජනරජයේ කියන ගැල්ල අයින් කරලා එතකොට ලංකාවේ බුද්ධාගම ප්‍රධානාගම වුණාට ඉතින් කමක් නැහැනේ ආණ්ඩු එකක් නෙමෙයි නේද දැක්කද රජයේ වගකීමෙන් ඒක අයින් කරනවා එහෙම වෙච්ච ගමන් අපේ හාමුදුරුවනේ රාජ්‍ය අනුග්‍රහය නැති වෙනවා ඕන කෙනෙකුට ඕන ආගමක් ඕන තැනක ප්‍රචාරය කරන්න හරි ආගමික සිද්ධස්ථාන ඉදි කරන්න හරි ඒවා බලගන්වන්න හරි පළවෙනි බලය ලැබෙනවා ආණ්ඩුවේ ආගම බුද්ධාගම නෙමේ ලංකාවේ ආගම බුද්ධාගමයි රජයේ ආගම බුද්ධාගම නෙමෙයි එක වචනයක් වෙනස් කරන ඒව හදන්නේ මේ රටේ මිනිස්සු නෙවෙයි දැන් මේ බුද්ධාගම ආරක්ෂා කරන්න අපි අපකැප වෙන්නේ ලෝකේ කිසිම රාජ්‍යයක් නොකරද්දී ලංකාව ලංකාවේ ඉන්න සියලු දෙනා නෙමෙයි සිංහලයෝ සිංහලයෝ සියලු දෙනා නෙමෙයි බෞද්ධයෝ බෞද්ධයෝ සියලු දෙනා නෙමෙයි සමහරක් බෞද්ධයෝ පමණක් ඉතා සුළු පිරිසක් මේ විදිහට බුද්ධාගම රැක බලා ගන්නේ කොහොමද මොකද්ද තියෙන එකේ බලය ඇයි එහෙම කරන්නේ දැන් මම පුංචි නිදර්ශනයක් කියන්නම් මගේ කතාව වැඩි වෙච්ච ගමන්ම කවුරුරේ අත උස්සන්න මම නවත්තන්නම් ලෝකේ අපි හිතමුකෝ කිසියම් වෙද මහත්තයෙක් ඉන්නවා ඒ වෙද මහත්තයා ඉතාම වටිනා වට්ටෝරුවකින් කසායක් හදනවා ඒ කසාය හදන විදිහ කියනවා දැන් මේ කසාය හදන විදිහයි කසායේ වට්ටෝරුවයි නිවැරදිව නිර්වොල්ව පැහැදිලි කරපු වෙද මහත්තයාගේ ගෝල බාලයෝ මේ කසාය ආරක්ෂා කර ගැනීම සඳහා හොඳට මුට්ටියක් හදනවා. සමහරු මැටි කපනවා. සමහරු මැටි අනනවා. සමහරු මැටි ගරනවා. සමහරු මුට්ටියේ ආකෘතියට දැලක් හදනවා පන්දලමක්. සමහරු ඒකේ මුට්ටියේ අර කියපු මැටි අලවනවා. සමහරු මේ මුට්ටිය පුච්චන්ඩ ඕන හින්දා දර හොයනවා. දැන් මුට්ටිය ලස්සනට හදලා ඉවර වුණාට පස්සේ මුට්ටිය පුච්චනවා පුච්චලා ඉවර වෙච්චාම මුට්ටිය කළු පාට හින්දා තව සමහරු මේකට රම් පාට ගානවා තව සමහරු මේක මල්කම් ලියකම් වලින් සරසනවා තව සමහර කෙනෙක් මේ මුට්ටියට වඳින්න ගාතාවක් හදනවා තවත් සමහරු ඒ ගාතාව කියලා අත තියලා මුට්ටියට වඳිනවා තව සමහරු කසාය පෙරනවා තම්බනවා දැන් මට කියන්න අපේ හාමුදුරුවනේ නායක හාමුදුරුවනේ භවතුනි ඇත්ත වශයෙන්ම වටින්නේ ඇත්තටම වටින්නේ කසායද මුට්ටියද මට ඒකට උත්තරයක් දෙනකන් මං ඉතුරු ටික නොකිය ඉන්නම් මට කියන්න ඇත්තටම වටින්නේ කසායද මුට්ටියද කසාය මුට්ටිය නෙමෙයි මුට්ටිය

0: ආනක තත්ත්වයක්. දැන් මං කැමතියි මට નિયમિત කාලේ නම් තව ඉතුරු වෙලා තියෙන විනාඩි 15ක් විතර ඒ අවසරය ලැබෙනවා නම් මං ඊට වඩා කතා කරන්නම්. ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කොයි විදිහේ දේශනාවක්ද? බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ බුද්ධ වචනවල ත්‍රිපිටක කියන වචනේ කොහෙවත් එන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ මුවින් ත්‍රිපිටක කියලා වචනයක් බිහි වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ ධම්මපදය දේශනා කරලත් නැහැ. බුදුහාමුදුරුවෝ අභිධර්මයේ දේශනා කරලත් නැහැ. බුදුහාමුදුරුවෝ ඔය කියාපු ආකාරයේ එක් එක් සූත්‍ර නමින් දේශනා කරලත් නැහැ. එහෙම කිව්වහම මාත් එක්ක මේ පින්වත් පිරිස එකඟ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ විවිධ ස්ථානවල විවිධ පුද්ගලයින්ට විවිධ කාරණා. වැඩමවාගෙන යමින් ඉන්න අතර වාරයේ එක්තරා කුඹුරකදී ඔන්න භාරද්වාජ කියලා ගොවියෙක්, ඒ ගොවියක් කෘෂිකර්මයෙහි නියුක්ත ගොවියෙක්. ගොවියක් කියන්නේ කෘෂිකර්මයෙනි. ඉතින් එයාගේ නම කෘෂි භාරද්වාජ. කෘෂි කියලා කියන්නේ කසි, කසි භාරද්වාජ. ඉතින් වෙලේ ඉඳන්ම මඩත් ගෑවිලා තිබිච්ච ගොවියට කිව්ව බණ කසි භාරද්වාජ සූත්‍රය කියලා අපි පස්සේ නම් කරගත්තා. ඒක අපි කියලා කියන්නේ කොහොමද උනේ? බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මාස 3ක් ගියාම බුදුහාමුදුරුවන්ගේ දේශනා එක එක්කෙනා එක එක විදිහට කියන්න පටන් ගත්තට පස්සේ ඒ කාලේ හිටපු රජ්ජුරුවන්ට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහින් කිව්වා අද වචන වලින් කියනවා නම් මහරජතුමනි
1: ආව කිව්වහම ගොඩක් සතුටුයි අප්පුඩියක් ගහනවා. ඈ ටික දෙනයිද සමහර අප්පුඩි ගන්න. අර ඈතින් ආසයි අහන්න ලස්සන අත්පුල සන්නාදයක්. අන්දරයා කියනකොට ඇහෙන්නේ නැති මේ අපි මේ දිගම ඉන්නේ. ඔය ගීතේ සංගීතවත් කළේ විසරද රෝහණ ධර්මකීර්ති වේයන්ගොඩ. ඇහෙනවා ඇති ගෙදර ඉඳලා අහනවා ඇති කියලා මට හිතෙනවා. ඉතින් එයත් මතක් කරමින් තවත් ලස්සන ගීතයකට අරගෙන යනවා. මේගොල්ලොත් ආසයි මේ විදුෂගේ මේ YouTube එකේ ගොඩක් අහපු ලස්සන ගීතයකට. එහෙමද? අපි දෙන්නට සම්මුදුරුව වෛරලුණු විදුෂව අඳුනගත්ත ගීතය. විදුෂට ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරපු ගීතය අරගෙන එන්න තමයි සම්මුදුරුව අරගෙන එන්න තමයි සොදරවන්නේ. එහෙමනම් පොසොන් සඳේ සඳ කිරණින් අපේ නැහැ වෙන සිල් සුවඳින් නැහැ වෙන පින්බර පොසොන් මංගල්‍ය වෙනුවෙන් පවත්වන මාපිය හරසර ගීතාවලිය යලිත් විචිත්‍රවත් සරසන්නට ආරාධනාව ඔබ අත්පොල සන්නද මැද ගායන ශිල්පිනී විදුෂා රාජගුරු ඔබටයි.

0: ධර්මහාමුදුරුවන්ගේ දේශනාව එක එක්කෙනා එක එක විදිහට නිර්වචනය කරන්න යනවා. ඒක නිසා එක එක්කෙනා එක එක ආකාරයේ නිර්වචනය කිරීම නවත්තන්න නම් වහා ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියලා කිව්වහම හාමුදුරුවරු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අද වචන වලින් කියනවා නම් කියන්න ඇත්තේ ඒක කොහොමද අපේ හාමුදුරුවනේ මම නවත්තන්නේ හාමුදුරුවරු එපාය නවත්තන්න කියලා. ඊට පස්සේ හාමුදුරුවරු කියන්නේ ඇති මහරජතුමනි ඒක නවත්තන්ට අපිට උදව් කරන්නේයි කියලා. ඊට පස්සේ රජ්ජුරුව කියන්නේ ඇති ඉතින් ඔබ වහන්සේලා ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් හදලා ඉදිරිපත් කරන්න මං කැබිනට් පේපර් එකක් දාලා හරි ඒකට මුදල් ස්පාස් කරන්නම් කියලා. ආන් එහෙම ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් ඉදිරිපත් කළාට පස්සේ ඔය ආනන්ද මහත්තයලා වගේ අය ආන් ඒ ආණ්ඩුවෙන් රජ්ජුරුව ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකට ඇප්‍රූවල් එක දීලා කැබිනට් පේපර් එකකින් මුදල් පාස් කළා විමධ්‍යගත අයවැයෙන්. එතකොට විමධ්‍යගත අයවැයෙන් මුදල් පාස් කළාට පස්සේ ලංකා ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට කොමිෂන් සභාවක් පත් කළා බුදුහාමුදුරුවන්ගේ ධර්මාරක්ෂක කොමිෂන් සභාව කියලා. එතන බුදුහාමුදුරුවන්ගේ ධර්මාරක්ෂක කොමිෂන් සභාව පත් කරලා ඉවර වෙලා ඒකේ චෙයාර්පර්සන් බවට පත් වුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සභාපති තනතුරේ. එතන උන්වහන්සේ මේ වාගේ සභාපති පුටුවේ වැඩ හිටියා 500ක් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහපු බුදුහාමුදුරුවෝ දැක්ක 500ක් පිරිස එදා ඒ කොමිෂන් සභාවට සාක්ෂි දෙන්න ඇවිදilla හිටියා. මේ අය මාස 3ක් තිස්සේ සාක්ෂි දෙන්න ඕන හින්දා ඒ අයට accommodation, foods, average වගේ දේවල් සපයන්න සැපයුම් කමිටුවක් පත් කරලා තිබුණා කැබිනට් මණ්ඩලයෙන්. ඒ සඳහා වෙනමම කාර්ය සාධක බලකායක් ආණ්ඩුවෙන් පත් කරලා තිබුණා. ඉතින් ඒත් අර 500 දෙනාටම කෑම බීම ඉඳුන් හිටුන් කැසිකිලි වැසිකිලි සනීප ආරක්ෂක පහසුකම් ඇතුළු කොට ඇති සියල්ල නවාතැන් පහසුකම් සහිතව ලබා දෙන්න ආණ්ඩුව පුරොන්දු වුණා. මේ කොමිෂන් සභාව 3 මාසයක් සාක්ෂි විභාග කළා. ආන්ගේ සාක්ෂි ඔක්කොම කියද්දි අත්සන් කරන්න පොඩි ෆෝම් එකක් හදලා තිබුණා. ඒ ෆෝම් එකේ පොඩි ස්ටේට්මන්ට් එකක් එහෙමත් නැත්නම් ප්‍රකාශයක් තිබුණා. හැමෝම සාක්ෂි දෙන්නකොට ඒ ප්‍රකාශය කියවලා අත්සන් කරලා සීල් එක ගහලා තමයි සාක්ෂි දෙන්න ඕන. ආන්ගේ ප්‍රකාශය තමයි මම ඇහැව්වා මෙන්න මෙහෙම බුදුහාමුදුරුව හිටියේ මෙන්න මෙහෙ මං දැක්ක බුදුහාමුදුරුව මේ මෙයාට මේ මෙහෙම කිව්වා මං අහගෙන හිටියා මං ඒකට සාක්කි කියලා ඒකට අත්සන් කරලා සීල් එක ගහලා තමයි සාක්ෂිය දුන්නේ. එතකොට සාක්කියට අර ප්‍රකාශය ඇටච් කරලා ස්ටෙප්ලර් කරලා තිබුණා. ඒ ප්‍රකාශය තමයි ඒවං මේ සුතං මා විසින් මෙසේ අසන ලදී ඒකං සමයං භගවා සාවත්‍යං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. I have heard that there was a place called Jetavanarama, the Lord Buddha was there when I was going කියලා මම යනකොට බුදුහාමුදුරුව මෙහෙම හිටියා කියලා ආන් එහෙම ප්‍රකාශයක් කරලා ඒ ප්‍රකාශයෙන් පස්සේ තමයි බහූදේවා මනුස්සාච කියන එකත් ඒකට අදාළ එකක් නෙමෙයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියලා අර සාක්කිය දුන්නේ. දැන් ආන් එහෙම සාක්ෂි දුන්නාම මේ කොමිෂන් සභාවේ ඒ සාක්කි ටික ඔක්කොම එකතු කරලා ෆයිල් 5කට දැම්මා. ඒ ෆයිල් 5 තමයි කුඩා කුඩා කුඩා සාක්කි එක ෆයිල් එකකට දැම්මා, දිග දිග දිග සාක්කි එකකට දැම්මා, මධ්‍යම ප්‍රමාණයේ සාක්කි තව ෆයිල් එකකට දැම්මා, සංඛ්‍යා ඉලක්කන් සහිත සාක්කි තව එකකට දැම්මා. ආන් එහෙම ෆයිල් 5කට දාලා බලාපුවාම කුද්දක සාක්කි, මජ්ජිම සාක්කි, දීඝ සාක්කි ඔක්කොම නිකාය වශයෙන් නම් කරලා ෆයිල් කළා, ෆයිල් ෆෝල්ඩර් කළා. ෆයිල් ටික ඔක්කොම ෆෝල්ඩර් එකකට දාලා බලාපුවාම ෆෝල්ඩර් එකට නම දැම්මා මොකක් කියලාද? සූත්‍ර ෆෝල්ඩර් එක. සූත්‍ර ෆෝල්ඩර් එකේ ෆයිල් වෙනම තිබුණා, ෆයිල් ඇස ඩොකියුමන්ට්ස් තිබුණා. ආන් එහෙම කම්පියුටර් නොලෙජ් එකකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ මේ ත්‍රිපිටකය ඒකරාශී කරලා විධිමත් කළා. ඊගාවට බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරපු rules, regulations, constitutions, ඒ කියන්නේ නීති රීති රෙගුලාසි ව්‍යවස්ථා, නීති සහ අතුරු නීති සියල්ලම එකතු කරලා විනය කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. ඒ ෆෝල්ඩර් එකේ ෆයිල්ස් හැදුවා. මම මේ වචන පාවිච්චි කරන්නේ නිඳා කිරීමට නෙවෙයි, මං මේ වචන පාවිච්චි කරන්නේ ඇයි, ලෝකේ අද තමයි විද්‍යාඥයෝ ෆෝල්ඩර්ස් හොයාගෙන, ෆයිල්ස් හොයාගෙන, අයිකන් හොයාගෙන, දැන් ඩෙස්ක්ටොප් එකේ දාන්නේ. ඒ කාලේ අකුරු ලියන්න බැරි කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආන්ගේ ක්‍රමවේදයයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පාවිච්චි කළේ. උන්වහන්සේ දාපු නම තමයි ත්‍රිපිටකය කියන්නේ. උන්වහන්සේ දාපු නම තමයි ධම්මපද කියන්නේ. බුදුහාමුදුරුව තැන් තැන්වල දේශනා කරපු භාව ගීත ප්‍රකාර වූ ඛණ්ඩකාව්‍ය ලක්ෂණ සහිත හුදකලා ගාථා එකතු කරලා ඒකට දැම්ම නමක් ධම්මපද කියලා. ආන් එහෙම වර්ගීකරණය කරලා, ක්ලාසිෆයි කරලා, වර්ගීකృత සංස්කරණයක් මගින් ත්‍රිපිටකය යෝජනා කළා. එහෙම කරලා විතරක් නැවතුනේ නැහැ. ඒ වාට අදනම් සාක්ෂි දුන්නාම ස්ටෙනෝග්‍රැෆර්ස්ලා ඉඳලා රෙකෝඩ් කරලා ලියලා තියෙනවා වගේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර හිටපු මහා සංඝරත්නය කොටස් වලට බෙදලා ඒ කොටස් වලට වගකීම් පැවරුවා. ඔබ වහන්සේලා දීඝනිකාය ආරක්ෂා කරන්න ඕන කියලා නමක් දුන්නා දීඝ භාණක කියලා. ධම්මපදය රකින්න තව පිරිසකට පැවරුවා තමුන්නාන්සේලා ධම්මපද භාණක කියලා. තව පිරිසක් පැවරුවා විනය භාණක කියලා. ඒ පාර අභිධර්මයේ තිබුණේ නැහැ. පස්සේ තමයි අභිධර්මයේ එක්කහු කරගත්තේ. අභිධර්මය නිර්මාණය කරගත්තේ. ඕන්න ඔය විදිහට භාණකවරු පත් කරාට පස්සේ භාණකවරු මොකද කළේ? ආන් ඒ භාණකවරු දැන් මම ධම්මපද භාණක නම් මට ගාථා 3-400ක් කටපාඩම් තියාගෙන ඉන්න බැරි වෙන හින්දා මම මොකද කළේ? 10 දෙනෙක් විතර මහාන කරගත්තා. මහාන කරගෙන මම හැදුවා ධම්මපද භාණකවරු කියලා පිරිසක්. දර ධම්මපද බාණකවරු පිරිසක් පත් කරලා මගේ බලය, මගේ දැනුම, මගේ මතකය 10 දෙනෙකුට මම දුන්නා. ඒ 10 දෙනාම ඊට පස්සේ ධම්මපද බාණකවරු බවට පත් වුණා. ඒ 10 දෙනා මොකද කළේ? තවත් එක්කෙනා 10 දෙනා බැගින් ධම්මපදය පුහුණු කරන්න පිරිස පැවිදි කළා. ආන් එහෙම ධම්මපද පරම්පරාවක් ගොඩනැගුණා. විනය පරම්පරාවකුත් ගොඩනැගිලා, ධර්ම පරම්පරාවකුත් ගොඩනැගිලා, සංයුක්ත භාණක පරම්පරාවක්, අංගුත්තර භාණක පරම්පරාවක්, දීඝ මජ්ජිම කුද්දක භාණක පරම්පරාවක් ගොඩනැගිලා මේ විදිහට සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරගත්තේ, ප්‍රිසර්ව් කරගත්තේ, සංරක්ෂණය කරගත්තේ කාලයක් පවත්වාගෙන යාමටත්, විධිමත්ව හා තාර්කිකව පවත්වාගෙන යාමටත්, නිවැරදිව හා නිර්වුල්ව පවත්වාගෙන යාමටත් විධිමත් ක්‍රියාමාර්ගයක් හැටියටයි, උපාය උපක්‍රමයක් හැටියටයි, ස්ට්‍රැටජි එකක් හැටියටයි. දැන් මේක මෙලෙස පවත්වාගෙන එනකොට මේ බුද්ධාගම තමයි ලංකාවට ටික ආවේ. බුද්ධාගම ලංකාවට ආවහම අර මතකය තියාගත්ත හාමුදුරුවරු ලංකා බිමට වැඩියා. එතකොට ඉන්දියාවේ තිබිච්ච තර්ජන ගර්ජන ඝාතන හින්දා ඉන්දියාවේ හිටපු අය ටික අභාවයට පත් වුණා. ඒකේ මතකය තියාගත්ත අය ලංකාවට ආවා. ලංකාවේ හාමුදුරුවරු මේක හොඳට මතක තියාගත්තා. ඕන්න ඔය කාලේ තමයි බ්‍රාහ්මණ තිස්ස නැත්තම් තිස්ස බ්‍රාහ්මණ ලංකාව ගිනි තියලා විශාල වශයෙන් විනාශ කරන කාලේ ලංකාවේ හාමුදුරුවරුන්ට යන එන මන් නැති වුණා. ඒ පැත්තෙන් එක පැත්තකින් නියඟයක් ආවා. තව පැත්තකින් 30 තීය බ්‍රාහමණය නැත්තම් බ්‍රාහමණ 30 කියලා 30 කියන බ්‍රාහමණය විශාල ඝාතනයක් කළා. මේ විදිහට යන අතර වාරේ හාමුදුරුවරු මරලා දැම්මා. තව සමහරවරු රට පැන්නා ජීවිත ආරක්ෂාවට. තවත් සමහර හාමුදුරුවරු වනගත වුණා. දැන් සීසීකඩ ගිය බුද්ධාගම දන්න හාමුදුරුවරු කටපාඩමෙන් විතරයි මේ වෙනකොටත් තිබුණේ බුද්ධාගම. බොහොම අමාරුවෙන් බඩ බැඳගෙන රැකගත්තා වගේ රැකගත්තා. ඊට පස්සේ මොකද වුණේ? කාලයාගේ ඇවෑමෙන් ටික ටික ටික ටික බොහොම අමාරුවෙන් තම තමන් වහන්සේලාගේ ගෝලබාල ස්වාමීන් වහන්සේලාද හදාගනිමින් වැලිගොඩවල් ගහගෙන ඔළුව වැලිගොඩට තියාගෙන, මේ වැලිගොඩට ඔළුවේ තියාගන්නේ ඇයි? කටවල් ළඟයිනේ. එතකොට එක්කෙනෙක් ඒවම් මේ සුතං ඒකන් සමයම් භගවා කියන ඉඩඩා කියන්න බෑ. ඊළඟ එක්කෙනා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ, එයාට ඒ ටොඩක් කියන්න බෑ. ඔය විදිහට වටේට දහ දෙනා ඉඳගෙන හැමදාම කිය කිය මතකයේ රඳවගත්තා. එච්චර පරිත්‍යාගශීලීව තමයි මේ රටේ මේ බුද්ධාගම ආරක්ෂා කරගත්තේ. වැල්ලි ගොඩවල් ගහගෙන ගස්වල කොළපොතු කකා, කොළ තඹ තඹ බිබි, මඩ වතුර බිබි මේ රටේ හාමුදුරුවරු ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තේ. එහෙම ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ඉන්න කාලේ තමයි ලංකාවට ආපු කාලිංග මාගල බෙලි කප කප විනාශ කළේ. බුද්ධාගම හාමුදුරුවරු විනාශ කළේ. ඕන්න ඔහොම කියන අතරවාරේ තමයි ලංකාවේ හාමුදුරුවරුන්ට ඉතාම හොඳ අවස්ථාවක් ලැබුණේ මාතලේ අලුලේ. නේද මේක ලියන්න? ඒක ලිව්වේ හාමුදුරුවරු. ඒක නිකම්ම නිකං වචනයක් වුණාට තල් ගස් හිටවන්න ඕන, තල් ගස් හිටවල තල් ගස් කපන්න ඕන, ඒවා කළු මදින්න ඕන, ඒවා තම්බන්න ඕන, තම්බල කපන්න ඕන, පින්නේ තියන්න ඕන. මහා ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් ඒක. එහෙම කරලා තමයි ලිව්වේ. ලියලා ඉවර වුණාට පස්සේ ගිනි තියන්න ආවයවා. හොරු ඇවිදilla, ත්‍රස්තවාදීන් ඇවිදilla, දුටු දුටු තැන ගිනි තිබ්බා. හාමුදුරුවරු බඩේ බැඳගෙන ගිහිල්ලා ගස් උඩට නැගගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා. ගස් බෙනවල ගිහිල්ලා හංගල සතුරන්ගෙන් ත්‍රිපිටකය රැකගත්තා. ආන් එච්චර අමාරුවෙන් රැකගත්ත ත්‍රිපිටකය තමයි ඊට පස්සේ අච්චුකන්තෝරු ආවට පස්සේ යන්තම් අච්චු ගැහැව්වේ. මං කියන්නේ කොච්චර විනාශ වෙන්න ඇද්ද, කොච්චර අමතක වෙලා තියෙන්න ඇද්ද, කොච්චර පිරිසක් මියෑදෙන්න ඇද්ද මතකයත් එක්කම. ආන් එහෙම ආරක්ෂා කරගත්ත ත්‍රිපිටකය අච්චු ගහලා ඉවර වුණාට පස්සේ ඒක දැන් ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ඒක අරන් ප්‍රතිවර්තනය කරලා තියෙනවා. පරිවර්තනය නෙමෙයි, ප්‍රතිවර්තනය. ට්‍රාන්ස්ලේට් නෙවෙයි, ට්‍රාන්ස්ලිටරේට්. ට්‍රාන්ස්ලිටරේට් කියන්නේ අකුරු වලින් කරන පරිවර්තනය. අකුරු විතරක්. දැන් ඒවම් මේ සුතං ඒකන් සමයම් භගවා කියන එක ට්‍රාන්ස්ලේට් කරොත් ඉංග්‍රීසියට I have heard that. ට්‍රාන්ස්ලිටරේට් කළොත් ඒකම ඉංග්‍රීසි අකුරෙන්, ඉතාලි අකුරෙන් ලියන්න පුළුවන්, රෝමන් අකුරෙන් ලියන්න පුළුවන්, චීන අකුරෙන් ලියන්න පුළුවන්. භාෂා පරිවර්තනයට කියන්නේ පරිවර්තනය, අකුරු පරිවර්තනයට කියන්නේ ප්‍රතිවර්තනය. භාෂා පරිවර්තනයට කියන්නේ ට්‍රාන්ස්ලේෂන්, අකුරු පරිවර්තනයට කියන්නේ ට්‍රාන්ස්ලිටරේෂන්. දැන් ලෝකේ ඕන කෙනෙකුට ත්‍රිපිටකය ගන්න පුළුවන්. හැබැයි අපේ හාමුදුරුවනේ, අපේ කාරුණික පින්නතුනි භවතුනි, මේ කවුරු කවුරුත් දැනගන්න ඕන. ඒ කවුරු කවුරුත් දැනගන්නේ නැති කවුරු කවුරුත් කරන දෙවන්තම අසාධාරණය මොකද්ද? මේ ලංකාවේ ත්‍රිපිටකයයි Meka Lankave, Hamudru Rakagata Tripitakai, Meka Lankave, Baudyange, Anuhasin Rakagata Tripitakai, Eke Kwat Kianene, Eka Meka Lankave Tripitaki. Then Lankave Tibicha Tripitaka, English, Yakuru, Parivartan Egrapa, Mokade Kiani, Egrakani PTS Edison Kil. Pali Text Society Edition. Pali Patha Sanskaranaya. Kela PTS Edition Kela Kiani. The Lanka with Tripitaka, China Kurin Luva, make it again, China Tripitaka Kela. The Korean Basa in Liapuha, make it again, Korean Tripitaka Kela. Kisi Kenek make a Lanka Tripitaka Kianine. Deka the Ape Urumayaka. Make a Rekke Api. Hontata Matagatiaganda, other Kaurut, Munavake, Matagatiagatinetat Minamaker, Mulu Samasta locator, Lankave Apidune, Kamaka dei, E Tripitaka Vitarai. E Wagemavake, Makeat Matagatiaganda, Mulu Samasta locator, Tripitaka dunne apivitarai, Apidune Tripitaka Vitarai, Egadega. Locate a Madunne Tripitaka Vitrai, locate a Tripitaka Dunne Api Vitrai. Then Apita Gaurave Endo Ned make a loca Urumayakalada passes Samara and Nati and the Bulua. Then Polonaro Sigri, a loca Rumayakni, loca Rumayak Vetama Eka Itika to the UNESCO Egata. Abitanimi. Sanskrit Trikonate, Netam Madhema Sanskrit Aramudalata, Eka Palan even a UNESCO aching, Eka Tiene Geneva. Then Luko, Loka Rumakara Gatarabas, make it at the Himaveda, Dunine, Netetne, Vinava, I think. Ekahinda, make a pay Urumaya, make a Lanka Urumayak, E Wagema Singhala Yang Urumaya.
1: Love radio? Love your culture? CMS is always looking for passionate volunteers to join our broadcasting family. Training is provided. Visit cmsradio.org and click on How to Volunteer.
2: Tendral FM 91.1 Valangum Mandram Banda Tendral. இந்த நிகழ்ச்சிக்காக உங்களுடன் இணைந்திருப்பது RJ மோகன் தர்மலிங்கம் மற்றும் RJ சந்தோஷ் நாகையா. இன்னைக்கு நம்ம நிகழ்ச்சியில் என்ன கேட்க போகிறோம்னா, வாழ்க்கைனாலே ஒரு தத்துவம், தத்துவம்னாலே அது வாழ்க்கை, அதாவது வாழ்க்கையில் உள்ள தத்துவத்தை ஒரு சின்ன பாட்காஸ்ட் மாதிரி நாங்கள் உங்க கிரியேட் பண்ணியிருக்கோம். அதை தான் இன்றைக்கி ப்ரெசென்ட் பண்ண போகிறோம். ஸோ ஜாலியாக நீங்கள் இந்த ஒரு மாலை பொழுதில் கேட்கலாம். ஃபஸ்ட்டு ஒரு சாங் வரும், சாங் ஃபாலோ பண்ணி நம்மளுடைய பாட்காஸ்ட் வரும். என்ஜாய் பண்ணுங்கள். கண்டிப்பாக இந்த ஒன் ஹவர் உங்களுக்கு யூஸ்ஃபுல்லாக இருக்கும்னு நம்புகிறேன். பாய் பாய்.